ආදේශාන්දර නමෝ සර්වමාන්නේ සමාධින දාන්නේ නමෝ දේව දේවය පේඛිය පේවේ නමෝ කාල කාලේ නමෝ සර්ව පාලේ නමෝ සර්ව ගෞණේ නමෝ සර්ව පාවණේ අනංගී අනාථේන්දර සංගී පරමාතේ නමෝ බාන පාන්නේ නමෝ මාන මාන්නේ නමෝ චන්ද්‍ර චන්ද්‍රේ නමෝ බාන පාන්නේ නමෝ ගීත ගීතේ නමෝ දාන දාන්නේ නමෝ නිරත නිරතේ නමෝ නාද නාදේ නමෝ බාන පාන්නේ නමෝ බාද බාදේ අනංගී අනාමේ සමාධි ස්වරූපේ බ්‍රමංගී පරමාතේ සමාධි බපුතේ කලංකං බිනා අනේ කලංකී ස්වරූපේ නමෝ රාජ රාජේශ්වරං පරම රූපේ නමෝ යෝග යෝගේශ්වරං පරම සුද්දේ නමෝ රාජ රාජේශ්වරං පරම ප්‍රදේ නමෝ ශාස්ත්‍ර පාණේ නමෝ ආස්ත්‍ර මාණේ නමෝ පරම ගාතා නමෝ ලෝක මාතා අපේඛිය පරමිය භෝගිය භුක්තේ නමෝ යෝග යෝගේශ්වරං පරම ජෝතේ නමෝ නිත නාරායණේ ක්‍රූර කර්මේ නමෝ ප්‍රේත ප්‍රේත දේවේසු ධර්මේ නමෝ රෝගහර්තා නමෝ රාග රූපේ නමෝ ශාශාහං නමෝ පූප පූපේ නමෝ දාන දානේ නමෝ මන මන්නේ නමෝ රෝග රෝගේ නමාසංග ජනානේ නමෝ මන්ත්‍ර මන්ත්‍රං නමෝ යන්ත්‍ර යන්ත්‍රං නමෝ ඉෂ්ඨේ ඉෂ්ඨේ නමෝ දාන්ත්‍ර දාන්ත්‍රං සදා සච්චිදානන්ද සර්වං ප්‍රණාසී අනුපේ රූපේ සමාතුල නිවාසී සදා සද්දා බුද්ධදා අබිරද කර්තා අදු උර්ධර්දංග ගංගෝ ගහර්තා පරං පරම පරමේශ්වරං ප්‍රෝෂපාලං සදා සර්වදා සද්දා තදයාලං අශේදී අපේදී අනාමං අගානං සමස්තෝ බ්‍රාජී සමස්තා සදාමං දේරාජෝර් ජාජරි විශාන්ද ජරයහ සලයහ පීදා වේයහ ප්‍රභුහා ජුහා දේසා පේසයි පුජංග ප්‍රයාද ශාන්ද අගාධය බාධය නන්දී ස්වරූපේ නමෝ සර්වමාන්නේ සමාධින දාන්නේ නමෝ නමස්තුං දලනාථේ නමස්තුං පරමාතේ නමස්තුං අගංජේ නමස්තුං අපංජේ නමස්තුං අකාලේ නමස්තුං අපාලේ නමෝ සර්වදේශේ නමෝ සර්වපේසේ නමෝ රාජරාජේ නමෝ සාජ සාජේ නමෝ සාසාහේ නමෝ මහමාහේ නමෝ ගීත ගීතේ නමෝ ප්‍රීත ප්‍රීතේ නමෝ රෝග රෝගේ නමෝ සෝක සෝකේ නමෝ සර්ව රෝගේ නමෝ සර්ව භෝගේ නමෝ සර්ව ජීතං නමෝ සර්ව පීතං නමෝ සර්ව ඥානං නමෝ පරමතානං නමෝ සර්ව මන්ත්‍රං නමෝ සර්ව ජාන්තරං නමෝ සර්ව දෘෂ්ටං නමෝ සර්ව කෘෂ්ණං නමෝ සර්ව රංගේ දර්පංගිය නංගේ නමෝ ජීව ජීවං නමෝ බීජ බීජය කිජය බීජය සමාදං ප්‍රසජය ගර්භාලං ස්වරූපේ කෝ කර්මං ප්‍රණාසී සදා සර්ව ආරදිසදං නවාසී චර්පට ඡන්ද උදව් ප්‍රසාද අමෘත කර්මේ අමෘත ධර්මේ අකල යෝගේ ජල භෝගේ අජල රාජේ අකල සාජේ අකල ධර්මං ලක් කර්මං සර්වං දාතා සර්වං ඥාතා සර්වං පාන්නේ සර්වං මාන්නේ සර්වං ප්‍රාණං සර්වං ත්‍රාණං සර්වං භුක්තා සර්වං යුක්තා සර්වං දේවං සර්වං පේවං සර්වං කාලේ සර්වං පාලේ රුආල ශාන්ද උදව් ප්‍රසාද ආද රූපන ආද මූර්ත යෝන පුරුක පාරු සර්ව මාන්ත්‍ර මාන දේව පේවාද දාරු සර්ව බාලක සර්ව කාලක සර්ව කෝපන කාලු චතර චතර බ්‍රාජී අවතූත රූප රසාල නාම ඨාමන ජාති ජාකර රූප රංගන රේඛ ආද පුරුක දාර මූර්ත යෝන ආද සේඛ දේස වර්ණ පේස ජාකර රූප රේඛන රාගු චතර චතර දේස විසා වේ ඵල වන රාගු නාම කාමෙහින් බේකත දාමෝන ජාහි සර්වමාන සර්වතරමාන සදෛව මාන්ත තාහි ඒක මූර්ධන ඒක දර්ශන කින් රූපන ඒක කෙල කෙල කෙල කෙලන අන්ත කොබර ඒක දේව පේවන ජානි ජේ බේදර්ග දේව රූප රංග නා ජාත පාද සෝ ජානි කේ ජේ වූ තාත මාත නා ජාත ජා කරු ජනම මරණ බහීන චක්කර බකර ફિර චතර ජා කෝ මානි ප්‍රතිනං ලෝක චෞදං කේ බිඛය ජග ජාපේ ජය ජාපු ආද දේවෝ නාද මූර්ත උසප්පේ සබ ජය තාප පරම රූප බනේද මූර්ත පූර්ණ පුරුක පාරු සර්ව විසු රජේ උසු යම් පව ගඩන බඤ්ජන හාරු කාලහීන කලා සංයුක්ත ය කාල පුරුක දේස ධර්ම ධාම සෝ බර්ම රහත පූත ලක්ෂ පේස අංග රාගන රංග ජාක ජාත පාදන නාම ගර්භ ගංජන දෝෂ පංජන මොකත දායක කාම ආප රූපමී ගානසත ඒක පුරුකව දූත ගරු ගංජන සරු පංජන ආද රූප සූත අංගහීන අපංගනාතම ඒක පුරුක පාරු සර්බ ලායක සර්ව කායක සර්ව ගෝප්‍රත පාරු සර්බ ගන්තා සර්බ හන්තා සර්බ තියන පේක සර්බ ශාස්ත්‍රණ ජානී ජය රූප රංග හරේක පරම වේද ප්‍රාණ ජාකේ නේද පාක්ෂ නැත කෝට සිමෘත ප්‍රාණ ශාස්ත්‍ර උන ආවයි බොචත මද පාර ශාන්ත තව ප්‍රසාද
मुन मन गुण गण उदार महिमा पारु आसन पंग उपमान अंग अनुभव प्रकाश निशन नाशु आजन बाह शान शान राजन राज पानन